0: 높은 나, 제 높으로 쭉. 아, 이나 노라 그에 이나 노라 따뜻.
1: 나 그야 그야 로코에 에 타이토 코나 테타이 오 마이 코 로코에 타이토 코나 인가 카야코 인가 카이 하카코 오 테타이라 피지라타 웨에 파앙아야 나 이테레오 킹아 타마리키 아 코코에 토니 테라 아 키테 파카로 아이 모 타카 코카 케이타 카 파카로 코 테레오 오 테카인가 카랑우나 에 카룽오 아이 이테라 이테레카 오테 테레오 이테 미타 아, 오치라 이때 파카로 마우리 에레레 마우리 노아 마이 야코에 아 코르로 마이 모토 하가 츠푸랑아 츠푸 츠푸 레오 마우리 마이 카이타 아 이때 카잉아 에 코테라 테와 호키 네 이때 아타 후리 테 아오 메 코르로 파케 하라노 타타 이때 마우리 이때 라와 잉아리 페헤 토토 하가 츠푸랑아
0: 이 te wā hoki iau e tipu ana i te wā kāinga kua tau mai ko uru mai hoki te whakatauki o te karaua e tipu e rea. Nā, maumahara tunu au ki wākune mātua we me wākune karaua kuia e kōrero ana mō tēnā momo āhuatanga. Kia whai tunu i ngā akoranga me ki mai i te Pākehā. Ahakoa tēnā i tipu mai tunu au i roto i te reo, ka kōrero rātou i roto i te reo Māori ngā wā katoa. Engari, tāku nei haringa ki te kura, ka hoki atu au ki te kāinga ko ngā mātua, wākune mātua e pātai mai ana ki au. A tēnā, he hanga momo akoranga i a ko i a ko i tēnei rangi. Ka timata au ki te whakautu i roto i te reo Māori. Ka pēne, ka ruiru i ngā mahuna. Kōrero i roto i te reo Pākehā. He ka ke tiro pēne. Kia rātou. Hea te tikanga o tēnā, me te kōrero whakautu o rāua, kia mōhio māua ki te kōrero Pākehā.
1: Nā, ko koe ka noho hei kai
0: Yeah,
1: whakaako i a
0: koina,
1: rāua.
0: yeah. So, i runga i tēnā āhuatanga heka, ka noho mai tunu au hei kaiako o te reo Pākehā me ki kia rātou.
1: Ko koe
0: Kia
1: kai
0: rā.
1: tō i te reo Pākehā mai te kura, te kāna. Nā, te kura i au wā, ko rongo kōrero, e mai ngā kaumātua maha, ngā kuia maha. Taua wā tonu mena ka reo Māori te tamaiti i te kura, ko Wepua. I pērā rawa, i ko i a koutou e tupana? O i rerekē raini?
0: Ngā tamariki tōkune kura, te kura tuatahi me ki, rūrua noiho ngā mea Pākehā i reira, ko te nuinga he Māori. Wainganui ngā wā whakatā, haere ki waho ki te porohianga me ki, ka tīmata mātou, ngā tamariki te kōrero i roto i te reo Māori ina. Ia mātou e pure whutupōro ana. Engari, ko te kaiako kei te ki mai kia mātou kau e kōrero Māori.
1: He Māori tō kaiako he
0: Pākehā
1: Pākehā
0: katoa. Mai i hara mai hāngai tunu mai rangi.
1: Oi.
0: Rau e mo te ako, i roto i te reo Pākehā. Tēnā me te ako i te, ki te pānui, ki te waiata, momo karo nei wā mātou, akoranga, waiata. Rau e au kai akoranga, engari, kau e koro Māori. Ko mau iau i te kura, ko mau ko Tom, tino hoa Tom O'Brien kia. Hara mai tēnā mai i rangi tukia, taha i ona mātua, te mahi i runga i te teihana o Huiarua, te wāhi tipu mai au. Ko mau e kōrero Māori ana, Wainganui te kēmu whutupō. Rongo atu te kaiako, ia mātou e kōrero Māori ana.